ජාන් බේත් පේදරගලම් නිරංකාර නිර්කන්න ලම්බෝ ආද නීලානාද සම්බෝ තාකමුඩෝ චාරද පිදාව ජකුපේ වුණ පාපද බිද්දා තාකෝ කර පාහනන මනතෝ මහමුඩ කච්පේදන ජානතෝ මහදේවකෝ කහත සදස්සේබෝ නිරංකාර කචීනත නැහැ පෙවෝ.